සිප් සතර හදාරන්නට අවැසි නුවන ලබා දෙන්නේ ඝන දෙවින් උන්නියයි ඔව් වදහනු. එබැවින් ඔබ කුමන විශේෂේත්‍රයක ප්‍රවීණයකු වීමට අදිටන් කරගත්තත් ඊට අවැසි නුවන බුද්ධිය ධාරණය හෙවත් ස්මරණය මේ ඇසියල් ශක්තියන් අවදි කරනුවස් භක්ති පූර්ව සරින් ගැයෙන මෙම ඝන දෙවි වන්දනා හෙවත් ගණේශ ස්තෝත්‍රයෙන්.

නුවණට අධිපති ඝනදෙවිඳුන්ගේ ආශිර්වාදය ලබාගත් අප නුවණ වැඩෙනුවස් හදාරන්නට උවමනා ශිල්ප ශාස්ත්‍ර රාශියක් තිබෙනවා. බොහෝ අය විශ්වාස කරන්නේ මේ ශිල්ප ශාස්ත්‍ර අතර සංගීතයට පමණක් අධිපති වන්නේ සරස්වතී දේවිය යනුවෙන්. ඒ එසේ නොව සකල ශිල්ප ශාස්ත්‍රයන්ටම අධිපති වන්නේ සරස්වතී දේවියයි ಭಾರತೀಯ ಹಿಂದು ಭಕ್ತಿಗೆಯಿಂದ ಅಪಟ ಉಗನ್ನನು ಎಬೆವಿನ್ ಸಂಗೀತ ಅಸಪೂಕ ಪಮನಕ್ ನುವ ಸಿಪ್ ಸತರ ಹದನ ಬೆದನ ಸೇಮ ತನಕಮ ಎ ಆಶೀರ್ವಾದಯ ಲಬಾಗನಿಮ ಮಹತ್ಸೇ ವಟಿನೋ.

ශික්ෂාකාමී ශිල්ප ධාරියෙකු වන්නට ඔබ කුමන විෂයක් වුවද ඉගෙනීම ආරම්භන මොහොතේ මේ සරස්වති ස්තෝත්‍රය ගයන්නේ නම් යහපත් ප්‍රතිඵල අත්කර ගනු නියතයි. සංසුන්ව භාවනානුයෝගී ඉරියව්වෙන් බිම වාඩි වී හෝ සිරුර කෙලින් තබා වාඩි වී ශ්‍රුතිය ස්වරය ගැන සුවිශේෂ අවධානයෙන් යුතුව සිතින් ගයන්න, මුවින් ගයන්න, දෙනෙත් පියා ශ්‍රවණය කරන්න මේ සරස්වති ස්තෝත්‍රය.

පුදා යමු අපි පදමල් වොලිනි පුදා පිළු අගරාජා බව පෙරසරලා ජනිත වන්නේ ලෝකේ බව දුක

යමු අපි පදම වොලිනි පුදා යමු අපි පදම වොලිනි පුදා හෙලෝ අග රාජා බවසරි කරලා ජනිත වමේ ලෝකේ බව දුක සිඳවා බුදු බව ලැබුවේ.

හොරෙන් යන්නේ මට පාඩු වෙයි. ඔයා හොරෙන් හොරෙන් යන්නේ මට පාඩු වෙයි. ගියොත් ඉක්මන් වී ආපහු මව ඕන වෙයි. ගියොත් ඉක්මන් වී ආපහු මව ඕන වෙයි. ඔයා හොරෙන්

ගියොත් ඉක්මංවි ආපව් මව ඕනැවි ගියොත් ඉක්මංවි ආපව් මව ඕනැවි ඔයා හොරෙන් හොරෙන් ඔයා හොරෙන් හොර

0: දල්වාලාමු අපි එක ඉටි පහනක්. නෑ, දල්වාලාමු ඉටි පහන් දහසක්. ස්ත්‍රීත්වයේ නාමෙන් ජීවිතයේ දුක සැප දෙකටම දිරිමත්ව මුහුණ දෙන සියලු ස්ත්‍රීන්ගේ ශක්තියට හා ධෛර්යයට අපගේ ප්‍රණාමය. Let us light one candle. No, let us light 1,000 candles in the name of womankind. In the name of all women who face the joys and sorrows of life with courage and dignity. Our salutations to you.
1: කඳුලෙන් මෙන්ම සිනහවෙන්, දහදියෙන් මෙන්ම නව නිමැවුමෙන් ලොව තනන්නට එදත් අදත් හෙටත් වෙහෙසෙන්නේ ඇය වෙනුවෙනි මේ ගීය.